අම්මට අපි වෙල්ලේලෙන් මිටකංගත් සල්ලම් මිට සහයාන අත්තේ ලවචාව කන්නම් ඉලගි ලවටුට සක්සෝගයා නැස්මි ලවචාව කනම් නවුන්මි පියලේ පේනික් පටහ සිලලරි ගුණාම සිලලරි යන බ්ලුනට මානිකි වල්ලමෙන් අම්ම කෙචන් මියනිට සංනාත් අම්මාලුටලු තුන් අසුලාෝ මිගිත්සි Do say examine.